0: දත්තා මිහාරු මිහු රස්කුර වුණීන්ගේ
1: දී හාද රංගල කුජ්ජකේ පර බොඩල් සුපුරියා
0: මරුහබා

ගඩි මිහාරු එකාර ගඩි එකාර මිනට් සාලිස් දෙසිකුන්තු ඉංගා මෙවැනි මි ගඩික කුරිය මිදනී එහුන් තෙරින්ගේ හොවෝ මිෂෝ දෙෙන් අනිකාවිස් ඉතුරු බෑවරියෙක්ගේ මෙසජ කියයාලා නම්යෝති ලවේ කඩිකොස්ටු කොල්ලාෆ ජහාලදීබ හිත් දෙවිත්සේ එහෙම අහුමද මි ලව මිහා සබුන්ගේ ස්තේන අහමද ිකස්ට කොල්ලා ොයිල් ලවේ දෙෙන් උමිදකොට මි ගඩි අහමද අඩුව හඟින්කමයිගේ එම මිහායි සබු අහමදුගේ මේ රීති ලවය එක්කො කොරියතාන

0: ATVFM නුවදි හේක මෙගහස්
1: ශාන්තකා ගුලිපවි කික්යාම රීත ලවතසා
2: රේ ආතස් කුරියේ
1: නුවදි හේක මෙගහස් ATVFM ගේ මෙහන් දින බයි ලවත කොමස් පෙනික දුගොන් ෆිල්ම් නෝ නේ කී හම
0: දිවෙහිඟ මොනිසු හේ ෆිල්ම් වැදේ නමුග අබදුවස්
1: ගඩි මිහාර එකර ගඩි 27 මිනිට හිඟාෆ් මෙවනේ එහුන් තෙරින්ගේ හොවුම් මිෂෝ මිහාර නිමකා හිසාබ මියයි දෙ මේදුගේ එහුන් තෙරින්ගේ හොවුම් මිෂෝ ග බෑවෙරිවි එමෙහා බෑවෙරින වර පොට ශුකුරියා දිවෙහි FM ගේ කුරියන් හුරි ෂෝ තක දවවත් දෙමු මේදුගේ එහුන් තෙරින්ගේ ෂෝ නිම්මාලාෆ වකිවලාන ෂෝ හොෂේලි අලුගොඬ අසීසා ෆාරුක් අසා එමෙහා එහුන් තෙරිනස් වර උෆාවෙරි දෝහකන් ඉදි අස්සලාමු අලයිකුම් ehun teringe hobu

0: කොම්ම හප්තාකිවස් හෝම දෝහෝගෙරේ අගඩි පනදෑ. අමයකනි නෝදිහයක මෙගහට් දිවහි එෆෙමු.
1: එහට

0: DVFM නුවදි හේක මෙගහස්
1: ශාන්තක බුලිපවි ඉක්යාම රීතලවතකේ
2: රේ ආතස් කුරියේ
1: නුවදි හේක මෙගහස් DVFM ගේ මෙහාන් දෙයි ලවත කොමස් පෙරේ
2: දෙගොන් ෆිල්ම් අර නෝ නේ කිය හම
0: දිවෙහිගේ මොනිෆු හේ ෆිල්ම් වැදේ නමුග අබදුවස්
3: ලන්ච් බ්‍රේක් ලන්ච් බ්‍රේක් Lunch break.
4: Lunch break.
5: Lunch break.
6: Lunch break.
7: Lunch break.
8: Lunch break.
2: ලන්ච් බ්‍රේක් මේදුගේ ෂෝ ගමි බලාලනී දිවෙහි රාජ්‍යයේ කණුගේ සරහත්තකා ගුළුන් හොරි කානුන්තකා ගවයත්තකා ෆණනවන මාද්දාගම හර්මොල් නිහා අදිශාවිය නෙබැ බන ලගුවා මේ හැමතකා කමා බෙහෙ ගොතුන් දිවෙහි රාජ්‍යයේ ගමල් කොරවේ ගවයත්තෝගේ මතින් මෙඩුයි බේරුගේ මතින්දා බෝට් ෆහරු රාජ්‍යයේ බිමුගේ සරහත්තා එතරේ කණ්ඩා ආකි පෙලිචි කණ්ඩා සරහද්දි කණුගව ජව්ව නුවත වැයගේ සරහද්දු හුරස්කොග්ගෙ නුවන් අදේ ගොතුගේ මතින් මෙනුවි එ ජව්වගේ ತೆರೆಯ ನೋತ ವ್ಯಾಗ ಸರಹದ್ದುಗೆ ತೆರೆಯ ವದಿಗೆ ಎಂಬೆಸ್ ನುವಾಣೆ ಶವಿಯಂಜ ಬಲಾಲಾರು ಬೇರುಗೆ ಹಂಗುರಾಮತಿ ಎಬ್ಬೆಸ್ ಮತಿಂದ ಬೋಟೆ ದಿವಿ ಸರುಕಾರ್ಗ ಹುದ್ದೆ ಲಿಬಿಗೆ ಮೆನುವಿ ಮಿಮಾದ್ದಾಗೆ ಹಾಗ ಬುಣಿಫವ ಖಡುಗೆ ಜವ್ವು ನೋತ ವ್ಯಾಗ ಸರಹದ್ದು ಹುರಸ್ಕೊಗೆ ನುವಾಣೆ ಅದೇ ಗೊತ್ತುಗ ಮತಿ ಮೆನುವಿ ಎ ಜವ್ವುಗೆ ತೆರೆಯ ನೋತ ವ್ಯಾಗ ಸರಹದ್ದ ವದಿಗೆ ಎಂಬೆಸ್ ನುವಾಣೆ ಸೋಳವಣ ಮಾದ್ದ ಬಲಾಲಾರು ಮಿ ಗಾಣುನ್ಗ ಬುಣಿಫವ ಕಂತತ್ತೊಗೆ ಇತುರ ಬೈನಲಾಗುವಾಮಿ ಗಾಣುನ್ಗೆ ದಶುಂ ಕಂಡ ಕಂಡುಗೆ ಸರಹದ್ದು ತಕ ಬೇಹೆ ಗೊತ್ತು ಗೌಮತಕಲ್ಲಿ ಬೇ ಹಗ್ಗುತಕ ಇಖ್ತಿಯಾರ್ತ ದಿವೇ ರಾಜ್ಯಗೆ ಕಂಡುಗೆ ಸರಹತ್ತ ಕಬೇ ಬೇಹೆ ಗೊತ್ತು ದಿವೇ ರಾಜ್ಯ ಲಿಬಿಗೆ ವಾಕಂವೆಸ್ ಫಾಹಗ ಕೊಲ್ದೆವೆ ಅದು ಸತಾರವಣ ಮಾದ್ಯ ಬಲಾಲಾ ಇರು ಸತಾರವಣ ಮಾದ್ದಾಗ ದಿವೇ ರಾಜ್ಯಗೆ ಕಂಡುಗೆ ಸರಹದ್ದುಗ ಗುಳಿಫವ ವ್ಯಾರೆ ಸರಹತ್ತ ಕಬೇ ಗವಾಯ್ದುಮಗೆ ಇಖ್ತಿಯಾರು ದಿವೇ ಸರ್ಕಾರ ಲಿಬಿಗೆಂಬೆ

0: Lunch break.
1: Lunch break. Lunch break. Lunch break.
0: Lunch break.
2: Lunch break. FM. No idea it can megahertz.
3: මිජහුණිය කන්තක දෙල් ආහිකන් මෙතනු එම ඉංචි විස්කුරියක ජස්සාදවක නිවරු නොකුරීයා මීම් පිකපේ විස්කුරියක නුජයෙන්
4: එක්ස්කියස් තංකොල දක්ක ානන්ද
3: දත්තා මවිස් මෙවල නව තංකොල නොදිවිගෙන්න්න
4: අහරගේගේ දුරුමතීගේ තීනී තියපුර තංකොල කුරිය වෙස් පහත වෙස් ජස්සාදම අහනගිය වදවේනි
3: එහන්ත සොරි
4: දැල්ලා සමා තිතා ඉඳගෙන් කෝචෙත්ත කියවේනි බේරුන්ගෑ මේවේ අඩුපක් ගඩු ලාහිකෙන්නු කියවාක
5: මම්මා වකි මච්චන් එරියස් කියවේත ජෙහිකෙන් හුරිගෙන් ලවජහා ශෝකුලේ අඩුනුන් එහෙන් අඩෙන්නේවෙන් අති ඒගේ මතීබෑ හද අඩුපක් ගඩා හැති බොලු කරිස්සායබ
4: දෙන් කී කුරාණි දැල්ලා එහෙලි කුඩමිහ ඉරුකොලින් නුවන් නින්දවාක මිනිකුමැලි සිහාරය ಅದೇ ನೀವುಳುನಿ ಏನು ಹೇಳಂ ವೈರ ನಮಾದ ವೆಸ್ ಅರ
6: ಹಮಹಿಮೆ ಮಾಹೋದ ಗಾಯಂ ಕುರುಮ ಕೊಮ್ಮೆ ಮೀಹಕ ವೆಸ್ ಎ ಮೀಹಕ್ಕೆ ಫರ್ದಿಯ ಸಿನ್ಮಾ ಅದಾ ಕುರುಬ
7: ಏ ಕೊಡಕು ಫಾತ ಜೇಲಮ ಆರಮ ಇಹ ಕ್ಯಾರಿ ಗತಿ ಮೇ ಮೀಹ ಉಂದಗು ವಾಣ ಏನಾ ಜಾ ಪಿನ್ ನಂಬರ್ ನು ಫೆನ್ ಹಿಸಾಬ ಗಣ ತಿಬೆಂ ವಾಣಿ
8: ಆ
9: ඔබ මිතා හුන ඩස්බින් එහෙරිදෝ මේ වෙස් ඩස්බින කන්නුලාමානේ

0: வைரல் வாய். வைரல் வாய்.
1: නෝදි එකෙම ගහත් දිවෙහි FM අබදුස් එම්ම ගාතක දිවෙහි FM දිවෙහි නායකු නෝදි එකෙම ගහත්
2: අලිනෝ

අගඩින් හතරුගඩි සාලිස් හැමිනට මිගඩී ගල්මෙන් කුරිය මිගෙන්දනි ටීටම් රිකවෙස්ට ෝයායිකීග මියද එහුන් තෙරින බද්ද කරම මිදනි ආශිද ඔල්මන්ගේ හුන් තෙරින්න කම්දා බැල්ලවත ගෙනස්තුවේතු මිය දු සමස්සේ කරමන් දාන දෙෙන් ශෝග බෑවරයලම් බේනුම්වා පරාතෙවාකම වානම පSM එයායින් DFM නොදිහෙක මි පේජ මෙසජ් කොල්ලමුන් දාන්වි ඉබ්‍රයිම් ෆොනවාෆා මෙසජ මිදන්නවාදනි දිවිහිරාජයගේ බ්‍රෝඩ්කාස්ට් දෝග මුණාසබතුගයා ದಿವಿರಾಜಗೆ ಬ್ರಾಡ್ಕಾಸ್ಟ್ ದೋಗೆ ಮುನಾಸಬತುಗ ಮಿ ದಿವಿರಾಜಗೆ ಹರಕೆತಿರುವ ಎಮ್ಮೆ ಹಾ ಫರಾತಕ ಹಾಸಕೊಂ ಎಫ್ಎಂ ಗೆ ಪ್ರೆಸೆಂಟರುನ ದೋಗೆ ತಹಣಿಯಾಯ ಹೇವ ಎದುಂತಂ ದೋಗೆ ತಹಣಿಯಾಯ ಹೇವ ಎದುಂತಂ ವೆದುಂ ಕೊರಂ ಫಾಗತಿ ಮುಸ್ತಕ್ಬಲಕಂ ಎದೆ ಇಬ್ರಾಹಿಂ ವರ ವರ ಬೊಡ ಶುಕ್ರಿಯಾ ದೆಂಗ್ ಇಕಮಕು ಮಿ ಮೆಸೇಜ್ ಕ ನೆದ್ದು ಲವೇ ಮಿ ಜಹಾಲ ದೆಂ ಬುಣೆ ಫೆಹಿನ್ ನಮ ವರ ಉಫಾವಿಸ್ ಲವೇ ವೆ ಸಡೋ ಹಾಲೆ ಬುಣಿಸ್ ಎಹೆ ಮಾಡ್ಮೆಂಗ್ ಇತುರು ಎಹುನ್ ತೆರೆಯಕ ಮಿ ಹಾಯ್ ಸಾಬುಂ ಫುರ್ಸತ್ ತೇಣಿ

0: නේ කෙච්චරින්නේ අදි තෙදවරින්නේ අදි අල්ලාහ කියමන් තිරවා මීහුන්නේ අදි හේවගතුගා හේදකුරා මීහුන්නේ අදි හාරු දම්ගා ෆාෆ ෆුස්සෙවුන් එදි දුආ කුරා මීහුන්නේ
1: දිවයි FM 91.1 MHz

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස්
1: කොම්මේ මුස්ලිම කීවස් ඒනාගේ අඛාටක

එවරෙන් කලේගෆානා ජදල් කොෆිනම කලේගෆානු විදාළු වාශ තිමන් කලේගෆානුගේ මූුණු ෆුළු එබහි ෆුරාන ෆුලායි හශිකොළු අල්ලෝහ හාලිස් කුරව්වා කියමං කරව්වාෑෆීමේ අධි තිමං කලේගෆාන තබාවි මීහුම් වෙස්මේ ෆොල්ලිබුණු මීහුන්නායි උම්මියුන්න එබහී මුෂිකුන්න කලේගෆානු විදාළු වාශ තියබෑ මීහුන් කියමම් විජ්ජයීමු හියේ ފަހެ އެවުރެން ކިޔަމަން ވެއްޖެނަމަ އެވުރެން ތެދުމަގު ލިބުގެން ފިކަން ކަށަވަރެ އަދި އެވުރެން އެނބުރި ފުރަގަސް ދީފިނަމަ ކަލޭގެ ފާނަން އޮތްކަން ކަށަވަރީ ބާވާ ލެއްވި ކަންތަން އިއްވެވުމެ ﷲ އަޅުތަކުންގެ ކަންތަން މޮޅަށް ބައްލަވާ ބޮޑިގެންވާ ރަސްކަލާންގެ

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස්
1: නොමදිය එක මෙගහර්ට්ස් දිවෙහි FM

0: අංකුල මිකො බිදීවි මදෙන් හැම රෙස්ට් කොල්ලම් මිකොල ගදෝ මාර ගොස් මාර අන්නෙන් දෙහින් යාමනික රෙස්ට් කනුවාන
1: නුවානේ නුවානේ
0: එන්නේ දුව හෙද්දී මද දුවස් නම දුවේ
1: අනික හැම දතුරු වර බයියා කියන ක ඩියුටියෙන් අරන් දෝ ජහෙන්
0: අනික සුදෙරක දුරු දෝ වන්නව 20 මිනිත් නගා දෝ ලොන් දුර
1: එහෙන් තෝ ටි කොන් අතෝලේ
0: මේ අලිෆ අලිෆ
1: අලිෆ අලිෆ එහෙම මාලේ අදුරි දෝ
0: ආ
1: ඕකේ ಹಿಂಗ ಕೊಮ್ಮಸ ಕತೆ ತೊಮಿಯುತಿ ಬಲಾಲಾನಂಗೆ
0: ಬಲಾಲಾ
2: ಲವತಕುಂ

0: කොබ එකොල්ල වේ
1: මංජෙන් මාස්ටර් කෑරින් ඒගේ ලවගේ ෆුල් නම නේ එයාම කො නීවේ ලවල වෙති
0: දැන් තිබුණේ වෙණි හැම ලවගේ නමේ
1: එහෙන්ද
0: ආ මංජේයි
1: මංජේ
0: එමෙ ෆවුන් ඉමුනි කොන් ලවේ එදෙන් එංගෙම වානේ
1: ඒ එන්නේ පහන්ජේට වස්තු ඉංගෙන් මාන රංගලක්
0: කොන්නම කියලාවේ කියනි
1: සිය රීති කමුන්නේ නම ගෝවාද
0: ඒ මලා බේනුමේ බේනුමේ ඉංගෙ ලවගේ නම කි
1: අස්තු ඉන්නානේ බේනුමේ බේනුමේ
0: ආ එහෙම කොංකුජ කදන් මේ සුදිල ලව ජහා දෙන ඉංගෙ කොංකුජ කහස කොල්ලානි
1: ආස්ත කොල්ලම් බේනුම් වනි දැන් ඊකේ අබුණානි එස්එම් දීමතා
0: හ්ම්
1: ඒකේ වාහක කිසි TikTok live වන් අර හොරි හාරක් තෙන්න සාද දෙමෙදි වෙන්නේ නැද්ද ඔ
0: එවිදෝ
1: අත්තු හාසකුරම් බේනවා මේක මිහරුනේ හාසකුර කන්ට තමුන්න ඔබ දැන් අරසම හිමනාලන්නේ
0: ඕකේ මස්ස දෙන එහෙම හුරි හා කුදින්න හාස කොෆ ජහා දෙනි ලව ඉංගෙ
1: ඕකේ ඕකේ
0: වර බොඩ ශුක්‍රියා ඉංගෙ වකි වෙලා න වර බාච් වෙලේ කන් එදේ සුසිල්ගේ මි ලවේ අයකිග මිරේ කුරිය මිගෙන්දා චාලුරාගු මිෂෝ නිම්මාලා ෆමි වකි වෙලනි එමෙහා එහුන් තෙරින වාරං උෆා වෙරි වර බාච් වෙරි කන් එදමු වස්තාව දෙකුම්

0: DVFM 91 MHz දිවෙහිඟ මොනිෆුයි පිළවෙද නමුග අබදුවස්
1: රීඩ් අබදුවස් රීඩ්

0: මයින්ගේයාඩු දිවෙහි FM දිවෙහි FM දිවෙහින්නෑකු.
1: නුවදිහ එකෙම ගහත් දිවෙහි FM.